ගෙෆානේ හම කශවනුන් කලේගෆානු තිමම් මෙන්නා ජදල් කොරව්වාෆීමුයි අධි තිමම් මෙන්නා ජදලු කුරවුන් ගින කොරව්වාෆීමුයි සහ කලේගෆානුවනි තෙදවරින්ගේ තෙරෙන් කම්ගාවානම තිමම් මෙන්නත් තිය වාදු කරව්වා කන්ත තිමම් මෙන්නා හම ගෙන්නවා බල්ලවාශේ.

දරි කලුම් දෙන්නවී තිමම් සෙනුන් රක්කාතෙරු කුරානේ ෆර්බදයක තිමං අරාෆා හුසීමේ එකලේග ෆානු විදාළුවී අල්ලාහුග අමරුෆුළුම් එබහි අල්ලාහුග අජාබුන් රක්කාතෙරු කුරානේ ෆරාතේ එකලාග රහමල්ලෙවි මීහකම්මෙන්වී මෙදකු නෙත අදි එද බෆා කලුන්ගේ දෙමෙදුගා රාලු හොරසලියේ අදි ගරව් කුරවි මීහුන්ගේ තෙරෙන් ඒ දරි කලුම් වියේ.

0: IKEA presents
1: Bajur Henna.
2: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවහිරාජ්‍යයේ අඩුව

0: ගඩින් මෙඳුරු කුරි 11ගට ෆනර් මිනිට් අඩොස්සම් තිකෙන්දවනි දිවිහි රාජ්‍යයේ ගඩු
1: මේ ෆනර් ආරු මතේ ගමුරු ෆ්‍රයා ખાસ කුරේපාවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා ෆනර් ආරු දශක කොඩු කොදිනන්න ගොලේ අඩා වාහක වරුන් එකශේ ගෙම්බේ
2: ෆිල්මි දුනි
3: Assalamualaikum. Filmutaka series taka adi munifui filmuge dairaya shagur wadannawa emmiha befulunna warum faver waktakan eden. Mi haftaga bis filmi duniya program ait mi badal kolli algon Aziza Faruk. Algon masake kurana filmi duniye ga tiabe fulum beenum wa kala filmi dairage gina maulumatake tafa genre toge tafa taringe filmutaka series toge maulumat tiabe fulna hame genstiveto. Miyaduge program fashani ವರಂ ಹಿಕ್ಕೆಂ ಲವಯಕುಂ ಗಿನಬೈಗೆ ಹಿತ್ತಕುಂ ಜಾಗ ಹೋದಾಫಾವಾ ಮಿರೀತಿ ಲವ ಕಿಯಾಫಾವಣಿ ಮಶ್ಹೂರು ಲವಕಿಯುಂ ತೆರಿಂಕಮವ್ವಾ ಇನಾಯಾ ಅದಿ ಸೈದು ಮಿ ಲವಯಂ ಫೆನಿಗೆಂದಾಣಿ ಹುನರ್ವೆರಿ ತರಿಂಕಮವ್ವಾ ಯೂಪೆ ಅದಿ ಫರೀಲಾ

0: දිවේ රාජයේ මොනිෆෝ ෆිල්ම් එක ඩයරෙක්ට් ෆන්නාන නායකයෝ
1: පාඩෙන් ඕනන තිකේණි තිකේණි පාඩෙන් ඕනේ මේ මොලේ මිදාය රහිලා ෆුමි
2: එම්මේ ෆහුගේ රිලීස් එක
3: කදක සුණේන කාරික මායිස් ගුන්නේ අහරම් බස් පරස්සොරිලේ
2: අරමන තරිග වාහකතම ටස්ලා
4: බල මමි මුලි හින්නවර මශුරු දිලි
2: චුක චුක චුක කොම්ම අංගාර දෝහි ගිරේගෙන්ට එගාර ජහත් ස්ටඩියෝයි මගුතුම
5: ಒಮ್ಮೆ ಸರ ಆತಿಗೆಸ್ಮೆ ಡಸ್ಟ್ಬಿನ್ ಬಾಟಾ ಫುನ್ನತಿ ಹಾದ ಫಸೇ ಹೈ
6: ಆ ಬಲ ಮಿಹಾರ್ ಬಿತಂತ ಬೀತ್ ಸರ ಹದ ಪಾಕಾಲ್ ತಂತ ಮಿಸ್ಮಿ ಹರ ಹಾದ ಚಾಲೆ ಎಮ್ಮೆ ಮಿಸ್ಮಿ ಗೊತ ಕುನಿಯಳಂ ಎ ಖಾಸ ಕೊಫ ಹೊನ ತಂತನ ಕುನಿಯಳಿಮ ಪುರಿಹಾತ ನೆ ಬಿಸ್ಮಿ ಹಿನ್ ಸಾಫುಕ ರೀತಿ ಕೊಂಗೊಂಡಾನ್

අල්ලාහම් මෙනුයි තියබෑමිහුන් අලුකන්නු කරා හුෂිකමෙ හම කෂරුම් වේන් දෙනුයි දුවහිග්ග අජාබත්තිය බෑමිහුන් නාමෙදු තිමන් කලේ ෆානු බිරිෆුළු ගනේ.

ගෙෆානේ හමකශුවනුන් කලේගෆානු තිමම් මෙන්නා ජදලු කොරව්වාෆීමුයි අධි තිමම් මෙන්නා ජදලු කුරවුම් ගින කොරව්වාෆීමුයි ෆහෙ කලේගෆානුවනී තෙදවරින්ගෙ තෙරෙන් කම්ගාවානම තිමම් මෙන්නත්තිය වාදු කුරව්වා කන්ත තිමම් මෙන්නා හම ගෙන්නවා බල්ලවාශේ.

කොම් මෙ ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම් මෙ හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාකය කියාදීව. කොම් මෙ දුහකුමේ දතුරුකුරංජයේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකය. එකමකු එයින් කොම් මෙ වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: මේ ප්‍රග්‍රාම්ගේ මෙයින් ස්පොන්සරකි ෆහිපේ.
1: ආමගොත ගාන්නකි වරන් හඳාන්න තෙමිහෙ බයත් දොස්තෝ කාන් අන බෑ දොස්තෝ ෆොනුවන්ජේ මෙල්ත ෆොනුවන් බත්තෙසෙයි හඳාන් කුරන් අදි මා උඳගූ කමේ එකමකු බිල්ත දක්කන්ත දුව හකුවෙස් හඳාන්න උන තේනේ කරන්ට බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහෙන්නුවාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුවරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆා කුරවේ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನ್ವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಕಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೊ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ
2: ಉರುವಾನಾ ಸೈನ್ಸ್.

0: අලිස් දාල්ගේ තෙරෙන් එක කම්පාස්කරන් ල වෙස් වන එක කන්නුව පහනම සුළන් දුනිය ගමතකුම් වනි කෝසවගේ මිනිුවකම් බදාගෙන් පා රශයා චයිනයින් කෝසවගේ මිනිුවකම් බදාගෙන් පනවාර දුනිය ගෑගනකා සතයක බරක ගම් පාහකුරපවේ කෝසවයකි මිනිුවන් ගමකමක ගබූදුනු කුරා. දෙ එහෙන්නමස් කෝසෝග මිනිවන්කම් බලයාගත්ම සවබියන් හුටවලමු සවබියමිස් වනි එක එකමං ඉංකාර කොප්වා සවබියමිය දහම අරුස් ගබුදු කරමකු නුදේ කෝසවයකි මිනිවන් ගම ගොතු ගොන්න ජේන තනෙක්කම සවබියයාගේ පොවින්සේ ගොතු ග නොත තනෙක ගොතු ගොන්නන් සවබියයින් බාරවලා වනි දෙ මෙහිම එකං හිඟම ගන්නනිකොම් ජෙහුණු එ මස්සලමී දෙගමගේ බෝඩරුග දෙගමගේ වෙහිකල්තවෙස් එක්ගම අනිගම හොරස්කොත් දතුරු කරාරගු දෙන් ඇද එගි වඩන්වාන මි දෙමතුග ආයිලි ගුළුන්තකා තාත් එකක එහනිහෙමස් ව්‍යපාරය ගුළුන්තන් ගොන්න අරුග වෙහිකල්තන් හි දතුරු කරාරුග වෙස් සවබියග පරාතුන් නිම්මි ගෑගනකක් දිහා හරදුවක මුද්දත එක්ග මිනිවන් කමයකු දතුරු කරමකංකම් බාව්වන් එහනමස් ඒ මුද්දතු නිියමකං ආමුන්දෙන් සවබියයින් අමුරු කුරී කෝසවෝගේ වෙහිකල්තකුම් වගේ හාස සවබියයින් දුකරා නම්බර පලේට ජයගේ නූනී දතුරුණු කරවේනේ එකම දෙ හම ඒ රද්දු ියවල හම කෝසවක් පරාතුමස් වනි අලාපා දෙහික මස්සල හුණුවගෙන් ගෝ සම පහරුවස් පහකරවෙන් දිය බෝඩරන් හම ගිනාද දෙග සවබිය සිෆෑන් හතියාරයකු ජමා කුරිකං දෙ එනමස් මියාර දහස් තේවිස් වන අරුග තිරේග එමස්සල වරපොට හල්ලුවකින් ගොස් පා එහි ඔබවා දෙන් දිමාව අන මස්සලයකතුක පාහකරෙන් ගොසොති මනිසිපල් ලෙක්ෂන් තවග තපා එක කෙන්ඩියටුම් වාද කරුම් ගතරෙන් උතුරු කෝසවෝග ගොනතක වාද කරමි බයෙන් මෙම්බරුම් ගොනතක හෝමා ගොලිගින් පරාත ඔෆීහක් ගොස් එමිහුන්ගේ මසකත හවාලුම සබ් දරි කොළග මිහුම් හොරසලාහ වාතිවේ එකම වෙස කෝසවක පුදුහුම් භාරග බේනුම් කොක්ගෙන් එපරාතන් ඔෆීහ වද ආකමස් වනි පහකරෙන් ගොස් දෙ ඒක පවගනක්කාහම දෙහස් තේවිස් වනහරු සෙප්ටෙම් මරමොග තෙරගනෙක්කා දිමාව අන මස්ලයකි හතියාර හිපයාගෙන් නොකස් දරි කොළගේ බයකු හමලදී කෝසව පුදුහුන්ගේ බයික මරාම ෆෝ එමිහුම් ෆිලාගෙන් ගොස් නසෝර ෆල්ලියක මස්සලා දෙන් එතම් මෙස වසාදා කෝසවගේ පුදුහුම් වනි ඒක තෙරෙන් බයි මිහු හජර කොප දෙෙන් අදයාන බෑමිහුම් ෆිලාගෙන් දියකමග වේ හජර කරුණු බයි මිහු මච්ච මිහාරමිවනි ජදහුකුම් ඉවාවා මෙහෙම එකං ඔතුමුන් එෆහරස් මස්රහග මස්රහම හුණුවගෙන් දීමාගුලින් සර්බියාග පරාතුම් බෝඩ රක්ගිනාදතික සිෆෑන් හතියාරතු නෙර ජමාකොන් අධි ජෙට් ෆයිට මසින්දා බෝර්තම් මතින් උදුස්සා මි පදෑන්හම කංකංගා ගොස් වවේ මිහිරී මී සරහදුග මස හූුණුකම් පාහකුරේගෙන් ගොස්වා මින්වරු එහෙකමුන් මී අදි දෙ ඒගොනන්නවනේ කොසවගේ මිනිවන්කම කීවෙස් එයි නේටෝයින් බාර්ග බේනුම් කොක්ගෙන් ගිනාද දෙකම් සර්බියාය බෙල් සර්බියාගේ වෙරය බෙල්ගරයට බොංගලා සර්බියසි ෆෑන් පහත ජස්සයාගෙන් ඒරු කෝසවග තෙරේ හිඟ මුන්දිය ඒ ගතු වාමතන් හුට්ටවා අදීගෙන් හිඟාදිය කමය ගතුක එකංකං ොතී එතක බෑර් කෝසව රයිතුන්ගේ ගෑගනක මිලියනෙන් හා මිහුන් රයි මිලියනෙන් හා රයිතුන්ගේ ගෙදරු ගෙල්ලිගෙන් ගොස්සවේ අදී ගෑගනක තිරිසාහස් මිහුන් ජහම් වෙෆවාකමරහා අදී ගෑගනක දිහහාස් මිහුන් මරුවෙෆවාකම වෙස් වේ බයි රිපෝර්ටකුන් හාම කොප්ා එගොතම් බාරග මේ කොක්ගෙන් සර්බිය පහත ජස්සා කෝසවය මිනිමකං හෝදා අදින් මටකා හොළන් දුනියගේ භාර්තකුම් වකින් හාසකො නේටෝයින් කොෆෝවා මසෙක්කතවක සබුන් උපදිිපවා දවලත එක්කමග කෝසෝ වගෙන් දාතිීවේ අද එකන් සර්බියයන් ගබූල්නු කුරාතිී මිදමිදගමි ඔන්නනී හම හංගුරාම් වෙරි හාරතෙක්කම් වනින් පාහග කොරයුගෙන් ගොස්පා.
1: ඇසින් බොස්නයාය බලාලායරු මී බොස්නයා හංගුරාම අනියුමක ගෙනෝම එකොළවලුණු මොවාහද මී ඔවිග හිගෑදානකම බිරුවස් මිහාරු වනි හිවෙෆා දෙන් බොස්නයාග අලුන් හංගුරාම ෆිෂ් කැන්තිවුම්ගේ නුරක්කා මිහාරොති කියහා අමින් වරකත්තෝ.
0: බොස්නයා ගාදුන් හඟුරා පැරිදානකමගේ නුරක්කාවනී දෙහස් තේවිස් වනාහරුග තෙරේ මිහතන ෑරුව සම දේතරයකුන් ඉතුරවම ගොස්වකම් වනී පාහා කොරවිගින් ගොස්වා. බොස්නයාග සුල්හදේ මියොන් නැනී වරන් හනි ධාරයක්කුන්කම් වනී පාහා කොරේපදෙන් එගුණා නොවානේ ගෑගනකම් හැංහරු දෝහුගේ බොඩ නස්ලී හඟුරාමේ හිඟා ගොස්වා ගම ගෞමගතුක බොස්නයා පාහා කොරේගින් ගොස්වවායරුග බොස්නයා සුල්හ ගෙනවමටකා හුළඟ දුනිය ගමතකුම් වකින් හාසකොන් නේටෝග මෙම්බර ගමතකා ද මෙරිකා ඉස්වේ ඔයගෙන් මිකමුග හිංගුණු තාත් එකක මසෙක් ඇතව ගෙතරේ මිහතන වෙස් සුල්හයාගේ හාලතු දෙමිමි ඔන්නනී නවාස්තේක නොදී ෆස් වනාහර සොයකරම ඩේටන් සුල්හයාගේ එග්‍රිමෙන්ටුග වනී වරගෙන පරාතකෙස්වේ කොප්ා විලාතව ගමතකා ඇමරිකා වෙස්.

0: හිමෙනගෙන් එහෙකමුන් මිකංකම් මිවති වරන් හනි දාරාග තෙරෙකම් වනි පාකුරෙන් ගොස්ස මිකමුග අධිතාග සදාමති මදිස්ග හිමනේ තපාතු එහෙනිහෙෙන් බයින් මෙමර් ගමතකුන් ඒග තෙරේග රශියයා චෛනයෙන් මිකමග බෑරවිගෙන් ගොස් වන වාතිීවේ දෙන් මිකමුගව සදි පාහකුරවිගෙන්දා ඉතුරු මස්සල්තැන් එබ හුරි එයි බොස්නයාග මෙඔන්නනී බොස්නයාග ගානුන් බයංකුරාගතුන් එමස් වැරියක් ගොතුග හුන්නවාන බේහල ගොතු හමජිපි ඔන්නනී යුරපෙන් යුනිියනුම් නොතම් නේටෝ ගම්තක තායද ඔයවගෙන් කඩලේ වගේ හාස්ස මන්දූබේ හයි රෙපරසන්ටජ නවග එම පවන් හුන්ඩේ මන්දූ ඒනස් ක්‍රිස්ටින් සමිත් මිහාරම ඕනි මගාමු ස්තිපා දෙවා පදෙන් පස්සාර පොහේන මගාමුන් ස්ටිපා දෙවා වනී වර බොඩති මස්සලතහම් සුල්හ දෙමහෙටුමටකා එන අවෙස් කොරිමතිවගෙන් දාතීකමග වේ ඒන හාමකොරබ්වා පදෙන් එන්නම සීදා මාගෙන වාහගතක එන හාමකොරබ්වා පන එක්කමග වියස් මිකමග ක්‍රිස්ටියන් ස්මිඩ් මගාමග හුන්නේෝ මාමෙදු සර්බියයාගේ සබ දරිකොල් මිහුන් තෙරෙන් රිපබ්ලික සර්පස්කාග නමුග වකි දවලතේ බොස්නයාග තෙරේ ගායම කොරම් මසක කොර මුදා පරාතකුම් වනී එකන් එකොත බයන් කොප්ෆා ද මීග ඒගිගෙන්දා තන්කොළ මී සයබ් දරි කොළග මීහුම් බුණමුගේ බදේ ක්‍රිස්ටියන් ස්මිත් මගාමගේ හුන්නවී අලිස්දාාලුගේ ගරාර්ථක හිලාපක්කම ගාදී අලිස්දාාලුම් ෆාස් නුකරවී ඒන බොස්නයාගේ හුරිහා වෙරින්න පුරස එම මතීග මි හුන්නවා හුන්නමකී මී මිබුණා ස්තිවමාරී වෙරිකම බොස්නයාගේ මච්චන් හුළඟ දුනියගේ පරාතුන් හිඟ මුන්දා කමෙකම ගෝනී රිපබ්ලික සර්බ්ස්කා කුරින් හිග ම හවාලය නෙවී මිලොර ඩෝඩිච් බයංකර වාෆා ඩෝඩික් මිකමග විදාලපු වනී ඒනාග වෙරිකං ඒන නිමවා ගොත්තන් එවස් ගොතක බලයන් ගල වේන කමග අදී බොස්නයාග මච්චක් කංකන් හිංගම් මීග නිම්මානී සබ් දරි කොළග මීහුන්නාදෙන් බොස්නයාග තිබී එහනිහෙන් රයිතුම් වෙස් නිම ගොතෙක මතින්කමග වේ ඩෝඩික් බයංකර බාහදෙන් ඩෝඩික කී වර බොලති මස්සතන් හුරි බේපොලෙක්කමග වායරුග මිකමග පාහ කොල්ලෙන් ජෙහ තන්කොළ මී බොස්නයාගම ඔන්නනී තින් රයිසක හුන්නවා ගොත අද තින් රයිසුම්ගේ මුද්දතුක තෙරේග ටර්ම්ග තෙරේග ගෑගනක හයක අහරදුවක මුද්දතුක තෙරේග මිදනී බදලුවමුන් පහරකුම් රයිසේ දෙන් රයිතුන වරගෙන පාර නුවසේගේ වගතු රයිස්කමග මගාමග මිහුන්නවන අස්තු කොම්බේ ොලක්කන් ඒ තිම්බේ ොලකු වෙරිකන් හිංගා කොමිටීක රයිසුන්ග ගතුග තිබවාගෙන් පහරක් මීහකුම් ටර්ම් ගුණාගෙන් මුද හම කොරම් දායරුග මිකමග සෙබහුරි වරබලති නොගුලුන්තක බෑබෑවුන් දෙන් ඩෝඩි කහි ගතුග මේ අමල් කොරම මිගෙන්දවා ගොතක වෙස් මේ වරබොලති මස්සලතක හුරිකමක්කමග වේ ක්‍රිස්ටියන් ස්මිත් කුරින් බයංකොර වෆයි මිකමග කංකම් වගෙන් ගොස්ව මිය ගොතකි ඩෝනික් මසක කරම මිගෙන්දවනී රිපබ්ලික සර්ප්ස්කාග නමුග බොස්නයාය වකින් වකි දවලත බොස්නයාග තෙරේක උපත්දන් අද ඒනයි උපද්දා දවල සර්බියය ගුළුවාදයාගෙන් ගුරිය දම්බස ඒන වනී මසකෙ කොප්වා එහකමුම් ක්‍රිස්ටියන් ස්මිත් හෙද්දව ගොතකි ඒන මගාමුන් දුරකුරෙබ්වී දුරකුරෙබමුම් දෙන් ඒනගේ මච්චන් අදි බොස්නයාග ඔන්න ඒ මසල්ත බලාත පාතයක පරාතකුන් තහුගේ හිංගුම පහෝ කෝටුග පරාතුන් මේ හොක්මෙන් ඉවාා එන හාහරදුවහා සියාසි මගාම පුරාගෙන් නොවානේ කමුග අද ඒන එංහරදුහක ජල ඒනක මච එංහරදුහක ජල හොකුමස් වනි ඉවාා එනම රිපබ්ලික සර්ප්ස්කාග නමුග හරකාතරුම් මිදා පුදුහුන්ගේ ෆෝස් පුදුහුන්ගේ නහයර කොරම වෙස් නොවේ හම එන මිනිවන්කමයි කුලේන ගොතකං ගුලෙන්දු කොල්ලාහ මිහුන්නනී ඩෝටිගේ මස්සල්තක බලාර පහකුරෙන් ගොස්ස වේ ක්‍රිස්ටියන් ස්මිත් වනී බොස්නයාගේ ගානුග තෙරිය වකි කලෝසින් ඉතුරු කොරු වාාෆයි ඒ ක්ලෝසකී නවාස්තයක නොදිහ පස්වනාහරග තෙරේග හිඟාදිය තපාතයකි කනයා විරමතක තෙරෙන් ශ්‍රබිනිිත්සාගේ ගතුලාම් පද ගතුලාම්ත බොස්නයාග නොහිඟාකම ඩෝඩික් විදාළුමා ගුලිගෙන් ඒ එකන් කරවෙන ගොත නූකමග ශමිත්වේ බයන්කොර වාාදී ගානුනා හිලාපකමක්කමසා එපදැන් එගොත බයන්තක් ගෙනවමකී ඒ කොගෙන් වානකමෙන් නූකමග ක්‍රිස්ටියන් ස්මිත් වෙස් වේ එකන් එගොත පාහකොපවාදෙන් එහෙනම මීග පාහකොල්ලෙන් ජෙහ තන්කොලකී මිලර ඩෝඩික් වනී කුරින් බොස්නියාව ගතුලාම් තහිංගාදිය කමශානියාවර මල්ත සබ්දරි කොළගමිය හිංගාපු වාකම ඊතරා වෙෆා එහෙන් වෙෆානික එනග ස්ටෑන්ඩ් බදුව කරවා ටීවී එක දෙකේ වාහකතක ගිග මුලින් එහෙන් ගතක බස්තක් ගෙනස වාතිවේ මීවස් මිකම් ගේම් මස්සලා දැන් මිහාර මෙති රිපබ්ලිකා සර්බ්ස්කා ගෆරාතුම් වකි ෆුදුහුන්ගේ ෆෝස්සෙන් එකලවාලා අපද මීවස් මහම බොස්නියාගේ සලාමති ಭಾರತකා උපදේන වර බඩු නුගුලමේ ගතුක මිකම් කම් මෙති আদি වීල්ලිගේ මිගතම් මිහාර ඩෝඩික් මසෙක කරවමු දායරුගා එනා හයර් කරම් නෙරිෆයින් හුකුමායිකවස් එනා ඒගත මිනිමම් කමයික මසෙක කරවමු දාතිවි මිකමුගා හංගේරි ෆද ගාමතකුම්වස් එනා හිමාය දිනුමා එනා බේනු වයිහිතර කම්ෆෝර් කොද්දිනුන් එබ කුරිය ගෙන්දා කමග වනි আদি ෆාරක් ෆාහ කරේ වෙන්දියා රෂියා වඩාගෙන රෂියා ග්‍රැස් පුටින් නාවස් බදල් කරවවා මන්සර් වේ ටීවි ෆෙනිගෙන් ගොස්වා එහෙන් කමු ඒනයික සරහදී ෆෙම්වර්ග වර නුෆූසා බාර්ගද ෆරාතේ ගොතුගන් හුන්නවි මීහික්කමග වාතීවේ ඩෝඩික් මිකුරොබමුගෙන් දවා කංකමකී බොස්නියායා රිපබ්ලික් බොස්නියාගේ තෙරේක වගේ දවලතෙක් ගායම මිනිවන් දවලතෙක් ගායම කුරුම් මසෙක්කමග වාතීවේ මිකමග තෙරේෙන් දෙන් කුරියන් ඔය දුවස්තවගේ තෙරේග හම කුරිමත්ලා හංගුරාමය ෆෙෂිගෙන් දීමකි වෙස් එයි වගේ හිඟාදානය ගොතෙක්කම බුණේ වරක්ගෙන හියාවත ධනී පාලු කුරෙවෙමු
1: නැසෙ මේ මිහාරුගේ හාලත මේ බලායර පිරුවරි මි ගතොලාම්තකගේ තෙරිය බොල්කන් සරහදු වෙට්ටිගෙන් දිය නුදිනුමටක මි එළෙන් හොරි ෆියවලතකි කොපැතො
0: බොස්නයායා අදි කොස්වා අදී සබියාදමතුක මිහිර මස්සලතන් හම නුහුට්ටි කුරිය දාකමග පාහ කොරවිගින් කොස්සමය තිී දෙ මිකමගේ තෙරේග නුහුට බොඩති ගත්තුවාමතකේ නුහිගාන පද ගොතකන් අදි හඟුරාමෙන් නුෆිෂේන ගොතකෙන් එලින් හුරි කොම්ෆියවලතකෙත්තෝ බුලිවිගෙන් දෑර මිකමග තපාත් හියාල්ත වේ ෆාල් කුරවෙන් ගොස්වා අදි මිකමට්ටකා මසෙක කුරවෙන් හුරි දායරාත වෙස්වර හනිකමග වෙස් වේ බයි නූස්තකුන් එකන් එගොත ෆාහ කොෆ්වා දෙන් එලේන ෆියවලේ ගොතුක ෆාහ කුරවිගෙන් එබදේ මිහාර වෙස් සර්බියායන් හතියාරදී නුවත හතියාර වික්කා ෆරාතකුන් එකම මඩු ජෙහොමෙ ගෙනවුන් ඒ සර්බියා ඉන්තිහායන් අස්කරි බාර ගදකොරමුන් දාතිීවේ මේ මිකම ගොහතිපකොයි බරක් බොඩු හිංහම නුජහමෙන් අධි කමඩු මේ ගතුග මිකන් කම්මියෝතිී දෙන් අධි වෙස් එලන ෆෙවල ගොතුක පාහ කොරවිගින් එබදේ බොස්නයාය කේෆෝ සිෆෑන් බොස්නයා යුෆෝ සිෆෑන් ෆොනුවාහ මිතිවේ මිබරගේ අදදු ඉතුරකුරුම් මිහාරද මෙති වගෑගනකං එංහස් පස්සතයක සිෆෑන්කම වගෙන් දෑරග මීද නේටෝගේ ලස්කරය ගොතුග යුෆෝ බෑරගෙන් ගොස්ස වායරුග අධිව සිෆෑන් ඉතුර කරමුන් ගෙන්දියුම් මේ කුරංජිහෙන කමක්කමග පාහකුරෙන් එබදේ ඒ රිපබ්ලිකා සර්ප්ස්කාග නමග මිහාර උපද මසක කරුම් මිදා වෙරිකන් වත දවලේ මිෆරාතුක භාරග දරුග මා ගින අද දෙක සලා මිහුන්ගේ සලාමති භාර්තව ගොතුග ගින අද දෙක සිෆෑන් තිබුම් මී යුෆෝයා කුරිමත්ලාම් බජයරග එෆරාත බාරු ලිවිදේන කම එක ගොතුග මිකන් කම්මි හොති එහෙන්කමුම් නේටෝයින් සුල්හ බදහට්ටා මින්වරු එ ජහේ වර බොඩතන් ඉතුරු කොරන් අදි දෙම් අදි ඉතුරු ලස්කරෙක්ගේ කංකම් එබ ජෙහේ ඉතුරම් හල්ලුක කුරිය ගෙන්දන් එගොතුම් මස්සලත නුෆෂේන ගොතක කේෆෝ කේෆෝ දෙෙන් හරකාතරෝ මිදනී නේටෝගේ සුල්හ බදහට්ටා සිිෆෑන් ගොතුග කොසෝ කොසෝගේ තෙරේක කම්ග වාතීවේ කේෆෝය මිහාරුම් මිති බාධද බොරවෙස අදි සිිෆෑන් ඉතුරු කරන් එබ ජෙහේ මිහාරුම් උපදිවිගින් ගොසුරි මස්සලතකායෙක පාහ කොරවිගින් දියා නේටෝගේ ෆරාතුම් කේෆෝගේ ලස්කරුව තිබේ සිිෆෑන්ගේ අද දුවස් මිපහකුම් ගෑගනක ඉංහස් පස්සතේක සිිෆෑන් ඉතුරු කොෆෝවාකං බුණවය ගොතුන් මිහාරු ගෑගනක තිංහාහාහාහා දෙමතුගේ අදක කේෆෝග සිෆෑන්ගේ අදදු හිමෙනන කමග වනි පාහ කොරවිගින් ගොස්ව දෙෙන් අදි මිකමුග කුල්දිගතක හංගුරාම නුෆෙෂේනකමන් නුවත ෆෙෂිගෙන් නුදානකම බයි ෆරාතකුන් එබදේ උම්මීදු වෙස් කුරමුන් ඒ ඒකොතන් උම්මීද කුරමකි ඒ වරගෙන ෆරාතක වෙසම ලිබේ හිංහම ජයම ගොතුග එකකං ගොයිගරග පාහකරෙන් එබදේ සර්බියා නමකක් කියා මී දවදතුග දිගුමුන්දතක හංගුරාම කුරාණ ෆෙම්වරන් හතියාරා බාර්වරිකන්න එක්කමුග අදි ඒභාරවරිකන් ඒකොතන් හෝදාෆිකමග වානම දෙංකංකම් වගෙන්දාන ගොතාමතු බොඩති හාස්කං දිගෙන් ගොස් පමිෝති දැන් මෙහෙම එකම ඔතුමායකොස් පාහකරෙන් එබදේ සර්බියා ග්‍රයිස් ඇලෙක්සන්ඩ වෝචිච් මි හුන්නෙවි කංකමග වරත් දුණු දෙෙව්වා පද සියාසති ගෙංගුලුවා බේ ෆලේ ගොතුකං එහෙකමුම් මිකමුග තෙරේග එලේනිිෆිය ඔලත මදුකමායකුවස් සුල්හ බෙල්හට මට්ටකා ගෑම තිබේ සිිෆෑන්ගේ අදද ඉතුරුකුරුමා අදී හරකඇත විසි ඉතුරුකුරුම් අදි වකින් හාසකොම් සුල්හයා සලාමක නගාදමසික කුරා පරාතන් හයියරුකුරුමා මිපදයන් කංකං කුරුම් මී කුර විධාන කමිකංග පාහකුරින් එබදේ බොඩ හංගුරාමේ මිසරහද්දුග ෆෙරිගෙන් නුදානේ පද ගොතක කංකම් බේබු මට්ටකා.
1: ناسیم برای پرداخت شکریانگه تو ایسا کلی معلوماتا. میدو که دنیا کلی که پروگرام گا امی بلالی بلکن سرحدو گا هنگرام فشتان کم گه بیرو امی معلوما. مهم معلوماتا که لیون کم گه امید کاوکیو لانا. السلام علیکم.

0: ರಾಜ್ಯಾ ರಾಜ್ಯಂ ಬೇರುಗೆ ಫಣ್ಣಾಣುಂಗೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಮಸಕ್ಕೆ ತಕ ದಾಯಿರಾಗೆ ಶೌಕುವೆರಿ ಖಬರ್ ತಕಾಯಕು.
1: ಫಿಲ್ಮೀ ದುನಿಯೆ
2: ಸಿನಿಮಾ ತಕುಂ ಸೀರೀಸ್ ತಕುಂ ಅತಿ ಫಿಲ್ಮ್ ತಕುಂ
3: ಅನ್ನ ಮಾಫ್ ಕೊಡಿ ಕಮಲ
4: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩි හනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
5: දිවෙහි රාජ්‍යයේ අඩෝ

0: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි සිලවා දිනුමුගක්
1: හෙදුවරිකම්මායකු
0: එකවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

0: එක්ගොතකටෙන් නොන් ඉමෝෂන් ගෙගුලු නිකිවෙස් තුම් තෆාතු කංකම් බයංකොද්දේ තෆාතු හාදසා තෆාතු හාදත්ත බයංකොද්දේ ඉරුග ශහමගේ අඩු ගෙංගුලුන් හම වර ප්‍රොෆෙෂනල් මිහාරු හම මීති රෙකෝඩ් කොප්ප සම දිවරාජ්‍යය අඩුන් අනේ එයා කුරෙවේ ෆෙම්වරන් හම ලයිව්කෝ ති කියාලි හගීගතක මිකහල වාහකච්චි මි රෙකෝඩින් කොහම රෙකෝඩින්ෙන් අඩුවහාදයෙන් හිීවී ලයිව්කෝ කියමුන් දියරුස් එම වරන් හම හම ආදයක් හිලාහ මොලේ හම අගොඩ දෙන්න
1: නැස්බත ශහමා ගෂලු කෙන තොවනි
2: රජවාතස් දෙන්නවැනි හම බර රඟලේ දෙගෙන හම එක අඩුහා මීහුන්න රේඩියෝ මැන්සර සිෆෝ මුදාහෙන් එක ගෙන විච්චි හම ඒවා කුරීගෙන් දීරු තැන් කුටකොට තංකොල නජමාතෙන් රඟල් කොල්ලන් එබෝගේ තංකොලය මෙහි රාගු විස්නාලය මෙහි එරා ගිගෙන්ගුලේ රාගෙ පුඩු පුඩුකොන් හම පාහක වනේ එවස එතන් කොරගොල් ඔර රඟල මෙහි එබෑගෙන්ද මසික්කෙ කොප හුරුකයිගෙ එකොම් තංකොලෙන් මෙහින් එරාගු තිරිකොල්ලන් ජෙහේනෙ වර රඟලු හම වර සිපවේ හම එ මාහෝල් එමිහුන්ගේ
1: කොබ ශහම පණ්ඩියාරු හම වර හිංහම ජෙහි ෆෙතිබ්බෙවේ ඇනු එහෙමින් බ දෙගොති බෙලුන් තෙරින් එහුන් තෙරින්න ශහමගේ ෆරතුන් දෙම් බේනුවා මෙසජන්ගේ වකුත්කොල්
3: අනුන් බුණෙලම් බේනුම් වනි මිෆහරු ටොප් 10ක් දන් හැම වර කොම්පිටිටිව් වානේ එහෙම අලුගන් උම්මීද් කුරම ඇති බෙෆුලුන් අලුගන් ඩයිකු මිදතුරු නිමෙන්ද තිබේන කම අලුගන් හැම අලුගන්ගේ බෙස් දේන මෙති බෙෆුලුනට ටකවස් අලුගන් ෆෙෂී මි අලුගන්ගේ හුවෆෙනගේ ගොතුගේ මිහරු මි අලුගන් මෙන් එම්මෙන්ගේ හුවෆෙනක
1: ශුක්‍රියා ශහමා ශහමාගේ හුවෆෙන් එම්මෙන්ගේ බොලුග අලුවාෆ ශහමායි දී තෙදුවේකින් එහෙමයි මයි හුවෆෙන් කාමියප් කොත් දෙවුමා තිබේෆුලුන්ගේ සමෙහි ශහමායව බේනුම් වේ ශහමාය වෝට් දෙවුමා PSM එයා මෙදුරුකෝ තිබේෆුන්න වෝට් කුරේ වේනේ අංගර්ධෝගේ හෙඳුනු නොයේ ජහමා හැමයන් දෙම් යන බෑවිරේකී